0: ආයේන වාචාය වචේතසව භූතේ කුලම පකතං යයං භූතෝ පරිණතං අධ්‍යත්තං කාලන්තරේ සංවරිතං වූතේ
1: අන්නමයං ධම්මානුසති නයං කරෝමසේ